උජිගින් සෙත් මෙමෙත් අගේ දතරං මෙමෙතගේ යා බරුයා 101.3 FM YFM ගුණයි සජලයි.